සමුච්චයක් ඔබ වෙතට තිළින කරන්නට මා රැගෙන ආවා. ඉතින් රැඳී සිටින්න අද සත්සරණාව සමග අමතක කරන්න එපා. අද තිබෙනවා තරඟයත් වැඩසටහනේ. ඉතින් බලා සිටින්න, තරඟයට එක්වන්න, තරඟයේ ජයග්‍රහණය කරන්න. බලමු කවුද අද දිනන්නේ කියලා. එසේනම් පළමුවෙන්ම ගීතයක් අහලා ඉමු.

අපි අපේ දර්ශනී පිරිස් ඉතින් සියල්ල සූදානම් තරගය ආරම්භ කිරීමට අද ඉතින් තරගය ගැන අපහා එකතු වෙන අපහා හැමදාම එකතු වෙන ඔබ හැමෝම නම් දන්නවා ඒ ඉතින් අද එකතු වෙන කෙනෙක් ඉන්නවා නම් තරගය ගැන එහෙම නැත්නම් තරගය හඳුන්වා නුදුන්නොත් ඒ වුන්ට අසාධාරණයක් වෙනවා තරගය කියන්නේ වැඩසටහනේ අංක 2 සිට 5 දක්වා ගීත ඔබට වර්ග

කරන්නේ වර්ගීකරණය කරන්නට පුළුවන් කිසියම් කුලකයකට, ඒ කියන්නේ කිසියම් පොදු ලක්ෂණයක් භාවිතා කරලා වර්ගීකරණය කරන්න පුළුවන්. ඒත් එහෙම තමයි අපේ තරඟය කලින් පැවතුනේ. නමුත් අද තරඟයේ මම වර්ගීකරණය කියනවා. මෙය පසුගිය තරඟයට මදක් සමානයි. වර්ගීකරණය වෙන්නේ අද තරඟයේ 2:05 දක්වා කියවෙන ගීතවල කියවෙනවා අපේ දෙවියන් ගැන. ඉතින් අහන්නේ ප්‍රශ්නය, මේ ගීත පහ ඇතුළත දෙවියන් කී දෙනෙකු ගැන කියවෙනවාද කියලා. ඉතින් ඔබ පළවෙනි ගීතයේ සිට ගණන් කර ගන්නට ඕනේ මේ ගීතේදී කියවෙන දෙවියන්ගේ නම්. උදාහරණයක් විදිහට අපි කිව්වොත් විෂ්ණු දෙවියන් කියලා, ඒ වගේම කසරගම දෙවියන් කියලා, එතන දෙවියන් දෙදෙනෙකුගේ නම් කියවෙනවා. ඒ වගේම ඒ නම තවත් ගීතයක කියවුනොත් ඔබ එය ගිනිය යුතු නැහැ, එය නොගිනිය යුතුයි. දෙවියන් කී දෙනෙක්, දෙවියන් කී වරක් කියවෙනවාද නෙමේ, දෙවියන් කී දෙනෙකුගේ නම් මේ ගීත පහ ඇතුළත කියවෙනවාද කියලා තමයි අද අහන්නේ. ඉතින් හරියටම දැනගත්තහම පිළිතුරේ කියන්නේ පස්වන ගීතය ඉවර වෙනකම්ම අහන්නට වෙනවා. ඉතින් පස්වන ගීතේ ඉවර වුණාම හරියටම ගැනගෙන හිටියාම ඔබට පුළුවන් අපට එවන්න පිළිතුර. පිළිතුර එවන හැටි කියන්නම් ඊළඟට මේ ගීතෙන් පසුව.

හැඟීමක් දැනෙන්නේ නැති ඔබ ඒ ගීතේ කියවුණු දෙවියන් වාසය කරන අඩවියට ගියා වගේ. ඉතින් ඒ රිද්මේට එන නර්තනයත් මතකයට නැගෙන්නට ඇති. ඉතින් එහෙමනම් කැනගන්නත් ඇති ඔබ කී දෙනෙක් දෙවියන් ගැන කියවුණාද ඒ ගීතේ කියලා ලියලා තියාගන්න සමහර විට අපට අවශ්‍ය වෙයි. නම් ටිකත් මොකද ඒ වගේ ප්‍රශ්න වලටත් අපිට මුහුණ දෙන්නට උනා පසුගිය සතියේ තරංගයක. පිළිතුර එවන හැටි කියන්නම් කියලත් පොරොන්දු වුණා. පිළිතුර එවන්නට නම් ඕනේ ඔබ දැනගතත් අපගේ ෆේස්බුක් මිතුරු සමාජයේ මිතුරෙක් නම් ඔබ එවන්නට පුළුවන් පිළිතුර ෆේස්බුක් මැසෙන්ජර් ඔස්සේ අපගේ නමින්, එසේ නැත්නම් සත්සර රාව නමින් ඇති ෆේස්බුක් පිටුවේ. ඔබ අපගේ මිතුරෙක් හෝ මිතුරියක් නොවේ නම් ඉක්මනින්ම එවන් අපට ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් අප ඔබව එකතු කරගන්නවා අපේ මිතුරු සමාජයට. ඔබට යම් හේකින් ෆේස්බුක් ගිණුමක් නැත්නම් එවන්න අපට ඊමේල් පණිවිඩයක් මෙන්න මේ ජීමේල් ලිපිනයට satsararawa@gmail.com නමින් ඇති ජීමේල් ලිපිනයට. යමු ඊළඟ ගීතයට. බලමු මේ ගීතයේ

ඒ යුග ගීතය ගැයෙන මාලනී බුලත් සිංහලයන් සහ සඳයා බුලත් සිංහලයන් විසින් ගේපද රචනය පූජ්‍ය රඹකන සිද්ධාර්ථ නාහිමියන් එවැගේම සංගීතයේ එච්.එම්. ජයවර්ධනයන් මේ බොහොම සුන්දර ප්‍රාර්ථනයක් මේ යුදගිනි දැල් ශ්‍රී ලංකාවේ ඇවිලුණු මීට

දශක කීපයකට පෙර ඒ යුගයේදී බිහිවුණු ගීතයක්. ඉතින් මේ ප්‍රාර්ථනාව ඇත්තටම ඉතින් ඉටු වුණා. ඔවුන් දෙදෙනාට සිදුවෙයි දැන් මලකින් කඳුළු ගේන්න, මුහුදෙන් වතුර ගේන්න, මේ ඇවිලෙන ගිනි නිවා දමන්නට හැකිනම් කියන ඒ සොඳුරු ප්‍රාර්ථනය. කෙසේ නමුත් ඒ ප්‍රාර්ථනය ඉටු වුණා, අප වාසනාවන්ත වුණා එය දෑසින් දැක ගැනීමට. මේ ගීතය අහන කාලයේ, මේ ගීතය මුලින්ම ගැයෙන කාලයේදී එය අපගේ සිහිනයක් බවට පත් වෙලායි තිබුණේ. ඉතින් ගීත දෙකක් අවසානයි තරඟයේ යොමු වෙමු.

අපූරු ගීතයක් සමහර විට භයානක රසයක් දනවන ගීතයක්. ඉතින් ගීතය පටන් ගන්නෙම ඒ වගේ අමුතුම සංගීතයකින්, සිතෙහි මඳක් භීතය ජනිත කරවන සංගීතයකින්. ගීතය පටන් ගන්නේ බෝධිලිමා නංගියේ "බෝගන්දලහිලේ බෝවල දෙයියෝ වඩින්න බයාරින්න" අපි

ඒ කියලා. ඉතින් මේ ගීතය සම්බන්ධයි මේ ජනවහරේ එන කතාවකට ඒ මේ බෝධිලිමා ගැන කතාව. ඉතින් බොහෝ දෙනෙක් දන්නවා ඇති බෝධිලිමා කියලා හඳුන්වන්නේ ග්‍රාමීය ප්‍රදේශවල ගැමියන් විශ්වාස කළ අවතාරයක් එසේ නැතිනම් අමනුෂ්‍ය දෝෂයක් විදිහට තමයි මේ බෝධිලිමා හඳුන්වන්නේ. ඉතින් අද ගීත ගෑන අතර ගීත ඇසෙන අතරතුර අපි බලමු මේ බෝධිලිමා කතාව ගැනත් මතක් කියන්නට ඔබ මීට වඩා යමක් දන්නවා නම් මේ බෝධිලිමා ගැන අපිට කියලා එවන්නට පුළුවන්. මේ ගීතයට පසුබිම් වූ කතාව ගැන මෙතැනින් පසු අපි යමක් කතා කරමු. ඉතින් මේ බෝධිලිමා කියලා කියන්නේ කටුස්සෙකුගේ වේශයක් රැගෙන එන කුඩා දරුවෙකුට සමානකම් ඇති රූපයක් බවයි කියවෙන්නේ. ඉතින් විශේෂයෙන්ම මේ අවතාරය මේ බෝධිලිමා අවතාරය පෙනෙන්නේ පිරිමි පාර්ශවයට බවයි කියන්නේ. ගැහැණු පාර්ශවයේ කටහඬක් ඇසිය යුතුයි මේ බෝධිලිමාගේ අවතාරය බැල්මට ලක්ුණු. එහෙම නැත්නම් ලක් වුණොත් ඒ පුරුෂයාට එහෙම නැත්නම් ඒ පිරිමියාට බේරෙන්නට මන්දයත් මේ බෝධිලිමාට තිබෙනවා සම්බන්ධයක් මේ ස්ත්‍රීත්වය සමග. අපි බලමු ඊළඟට ඒ ගැන ඊළඟ ගීතෙන් පසු.

තරගයේ ගීත හතරක් අවසානයි අද. ඉතින් මේ තරගයේමින් පෙර පළවුණු ගීත සියල්ලම පළවෙනි ගීතේ හැර ගීත සියල්ලෙම කියවුණා දෙවියන් ගැන. අපි අහන්නේ අද තරගයේ පිළිතුර විදිහට දෙවියන් කී දෙනෙක් ගැන කියවුණාද කියලා. නමුත් දැන් පිළිතුර ලෑස්ති වෙන්න බෑ. ඊළඟ ගීතයටත් යා යුතුයි පිළිතුර සොයා ගැනීමට නිවැරදිව. ඉතින් බෝධිලිමා ගැන කියනවා කියලා කිව්වා. ඉතින් ඒක එක්තරා ගමක එක් කාලයක මේ දරුවෙකු ලැබෙන්නට සිටි කාන්තාවක් මිය යනවා. සාමාන්‍ය චාරිත්‍රයක් විදිහට එසේ දරුවෙකු ලැබෙන්නට සිටි කාන්තාවක් මිය ගිය විට උදරයේ ඉලුක්මානා වැනි කැපෙන කොලයක් භාවිතයෙන් උදරයේ යම් කැපුමක් යොදා තමයි මේ ආදාහන කටයුතු කරන්නේ කියලා එහෙම සම්ප්‍රදායක් එහෙම චාරිත්‍රයක් තිබිලා තියෙනවා පුරාණ ග්‍රාමීය පරිසරවල නැත්නම් ගම්වල. ඉතින් එක්තරා කාන්තාවක් මෙසේ දරුවෙකු ලැබෙන්නට සිටියදී මිය ගිය විට මෙන්න මේ චාරිත්‍රයේ සිදු නොකර අවසන් කටයුතු කළා කියලා කියවෙනවා. ඉතින් එතනින් පස්සේ තමයි මෙන්න මේ කතාව එහෙමත් නැත්නම් මේ බෝධිලිමා අවතාරය ගැන කතාව පටන් ගන්නේ.

සත්සරණ වැඩසටහනේ පළමු අඩහෝරාව ගත වෙනකොට ගීත හයක් ප්‍රචාරය කර අවසානයි අද තෝරාගත් ගීත සමුච්චයේ. ඉතින් මේ ගීත හයෙන් අවසානයට ඇසුණු ගීත පහ අපි තෝරාගත්තේ දෙවියන් ගැන යමක් කියවුණු ගීත. ඉතින් අද අපි ඇහුවේ ප්‍රශ්නය, දෙවියන් කී දෙනෙකු ගැන මේ ගීතවල කියවුනාද කියලා. ඉතින් නිවැරදි පිළිතුර පළමුවෙන්ම එවපු කෙනාට තමයි ජයග්‍රහණය හිමිවන්නේ. මතක තබා ගන්න පිළිතුරු දෙකක් එවන්නට බෑ. අප පිළිතුරු දෙකක් එවොත් අවසානයේට එවන පිළිතුර තමයි බාර

ගන්නේ. ඒක නිසා හොඳින් කල්පනා කරලා නිවැරදිව පිළිතුර දැනගෙන පිළිතුර අපිට යොමු කරන්න අපේ Facebook Messenger